0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: බප්පා දුරුවේ බල්ලවා
2: කීනෙවි දැල්ල
1: අළුගොඩු බේනුම් බප්පයි අමි කියාදේ
2: එහෙන්ද ඕකේ අව කියාද බප්ප මේෂින් අව කියා
1: දුම් ෆතුකෙ ඉස්තිෝමාලු කුරුමුන් අංගෑගෙ කෙන්සර් ජෙහෙ හිතුගෙ බලිත ජෙහෙ ස්ට්‍රෝක් ජෙහෙ ෆුප්පා මේගෙ කෙන්සර් ජෙහෙ නේවාලා නිසාමුගෙ බලිත ජෙහෙ ගොහොරුගෙ කෙන්සර් ජෙහෙ ටයිප් 2 ඩයබටීස් ජෙහෙ
2: කීපෙ බප්පේත් කියාදෙනි
1: කොක්කය නොෆෙන්න ගොත සිරුම් බප්ප සිගරට් බෝකන් ඉංගේ කොක්ක කොක්කය වස්විස් දුව හොක්කො වරත් දෙරවේ බප්ප සිගරට් බෝතේ
2: දරෆලා බප්ප දෙන් දුව හකස් දුම් ෆොතෙස් තුමාද නොකරන ප්‍රොමිස් ඉංගේ
1: කොක්කො වරන් උපාවිච්චේ

0: දිවහිFM 91.1 MHz දිවහිඟ මොනිෆු එෆිල්වැ දෙනුමුග අබදුවස් රාජ්‍යහෙන්දනා
1: ගඩින් අගඩි ෆන්සවිස් මිනිට් මේ නුවදිහේක මෙගහර්ට්ස් දිවහිFM දිවහිFM උන් මිගඩීග අල්ගුණ මේ කුරියම් මිගෙන්දා රාජ්‍ය හෙඳුනා අශෝක බෑවෙල් වෙලුම PSM එයා මෙදිරකො DFM 91 මේ පේජ මෙසෙජ් කොලම් මිජෙහෙනි අශෝක බෑවෙලියක ගුලා ලේ ෆම මෙවනි අස්සලාමු අලයිකුම් අස්සලාමු අලයිකුම්
2: ශාහූ ಡಿಪ್ರೆಷನ್ ಮೋಡುಗ ಮೇಡನೆ ಹಾದ ದಕ್ಕುತ್ತಿದಣಿ ಮಿಹಾರ ಆಡೋ ರಂಗಳು ಈಗ ಕುರಿಂಗ್ ಅಣೆ ದೆರೇಫ ಹುರಿ ಇದು ಮಸ್ಸಲಾಗ ಮಿಹಾರ್ ಮಿಹಾರ್ ಕೇನವಿ
1: ಮಿಹಾರ್ ಅದಿ ಹೇಳೆ ಉಣಿ ಏದೋ
3: ಮಿಹಾರ್
1: ඒ ෆනරු මිනිටුන් බෝස ඇත්තේ
2: ඔොම
1: ෆනර මිනිටකුන්
2: තෙද
1: පතිස් වී හතරු ගඩි තිරීස්
2: හතරේ නොනටි හුන්නනේ කියේ
1: කාල සුවාලනු කුරච්චේ ඉගේ ඊදු ඊදු මිතාගේනු ෆහීමෙන් උළුනි
2: තෙද
1: කියනේ ශහූදී
2: තිමන්නේ ඔලනී මිතාගේ කුදින්ගේ අඩු
1: එහෙන්
2: එවෙස් වාකමකො
1: එම්මෙන්ගේ අඩු එක් ගොතක දෝ මිහුන්නනි එයි එහා ගිනදු එකුග උළුනි මද එම්මෙන් එවත්තර වස් තිබේන එගේ
3: අඩු
2: ඒ ගොස්ථාන එලවලන් එබුණා කියන එගෙන
1: දෙද ශෞකී කොල්ලනේ මිගඩීගති ඩියුටි ගත තිවුලනේ
3: ඩියුටි එක නෝ චුට්ටිය දෙන වල
1: අද චුට්ටිය ගදෝ දීගු චුට්ටිය ගති උලනේ දෝ
3: චුට්ටිය ක පාඩක දෝ
1: මා මිකොළු ගත රෂුග
3: තෝ මිකොළු ති
1: මාලේ කොළු මාලේ උළු මාලේ විලි විලි මාලේ
3: මාලේ ග මිගඩිය නෝල
1: මාලේ ග මිගඩිය ග ඒග මානේ කිමියදු මිවගුතු
2: ವರ ಫಸೇ ಹೆಂಗ ಆದವೆ ಹಿಸಾ ಬೆಗ್ಗೆ ಉಳೆನೆ ಇದು ಅನಿಕ ಫಿಹಾರೆ ಅಣ್ಣ ಮೇಮೆ ಸಣ್ಣನೆ ಮಾಲೆಯ
1: ಶಾಪ್ ಕೊಲ್ಲ ಏ ಮಾಸ್ತು ಮೇ ಉಳೆನೆ ಕೊಂತಾಕು ಎಹೆಂತ ಓ
2: ರಬ್ ಬುಣೆ ತೊ ಬಲಂಗೆ ಬುಣಿ ಫಹಿ ಆಲೆ ಶೇ ದಿಮಾ ವಿಹೆ ಮತಿ ತ್ರಂಕುಳ ರಂಗಳ ಮೌದು ಮಾದ್ದಿ ಬಶಾಹು
1: ತೆಂಗ್ ಮಿಶಹು ಕ್ಯಾರಿ ಅಹಾಲಾನಿ ದೋ ಶಾಪ್ ಕುರುಂತ ಮಿಕೊಳುಗ
2: ಲವ ಹಾಸ ಕೊಲ್ಲಾಣಿ
3: ಲವ ಹಾಸ ಕುರಾಣಿ ಎದಾವ ರೀತಿ ಉಳೆನದ ಕುದಿಂಗ ಕೊಳ
2: ಹಾ
3: ಆ ಏಕಿ ಯಹರವನ ಹೆನ್ ತಾಕು ಮುಸೇಮ ಲವ ಎದ್ದ
2: ಹಾ ಮಿತನು ಎಕಣಿ ಅಡು ಎವಣೆ
3: ಆ ತಿತನು ಎಕಣಿ ಅಡು ಎ ಲವ ಏನಕಿ ಹಂದೆ
2: ಎಹಮಿ ಮೇ ಅಮತಿ ಮಿ ಲವ ಅಡು ಹಂತಿ ಬಿ ಬೇನು ಎಫತಿ ಬಿ ಹುರಿ ಹಾಕು ದೆನ್ನ ಎಹನ್ನು
1: ಓಕೆ ಎಹಮ ಗೆನಸ್ತೇನ ಲವ ಇಂಗೆ ವಕಿ ವೆಲಾನ ಶೌ

0: Attiva IFM, 91 MHz.
1: Lunch break.
2: Lunch break.
3: Lunch break.
4: Lunch break.
5: ලන්ච් බ්‍රේක් හාසමෙ කොල්දනි හම අරමෙන් දිරියුණුම් ගමෙහි කංකම් ෆසෙ කොල්දු මට්ටකා කුරේ විදාන බයි කංකම එගොතුන් දෙමෙ බලාලානි කටින් බෝඩා ගොළුන් හොරි හෙකකම මෙ බලාලානි ද ආමු කො එච්චි කොෂායරු කටින් බෝඩ් මේස් මදි මෙ බාටා ෆොන් නර වර ෆසෙ කස්සාලා කම් ෆහගේ ව කුරේ වේ ද මේ වේදාන වර ගින ෆරාත්ක එංගේ හෙක් එකම එනමස් තෙම කියාල් දෙන මිගොත කටින් බෝඩ් හර කැතිර උමකි වලින් ඇක්කෙනුම දිමාවා එමෙ බෝඩ් එ සබබු කමස් ෆහා කොලෙ හාසුක ඔමා මාබල් නොත කවුන්ටර් ටොප් තොග මිමසල වර බෝඩ් දිමාවාක ෆහග කුරේ ෆවාන මිකන් හල්ලු කුරුමට්ටක කොෂම් ෆෙෂුම් ගේ කුරින් බාදිගේ කවුන්ටර් මති ගතේ ෆොති කොලෙ බාවාලා නොත කුඩ කො තෙම්මලා ෆ බාදිගේ ටිෂු ෆතුරාලාන එ ෆෝ එතෙ ෆොති කොල නොත ටිෂු මතිග කටින් බෝඩ් බාවානි මිහින් හෙදීම තෙක්කමුගේ සබුන් කටින් බෝඩා ಕೌಂಟರ್ ಆದಮೆ ದುವರುಗ ದ ಗ್ರಿಪೆ ನುನೆ ಹಿಫೇಟ್ಟು ಮೆ ಉಫೆದ್ದೇನೆ ದೆನ್ ಕೊಮ್ಮೆ ಎಚ್ಚೆ ಕೋಶಿಯಸ್ ಕಾಟಿಂ ಬೋರ್ಡ್ ಎವ್ವೆ ಸರ್ಕ ಕಹಾಗೆನೆ ನುದಾನೆ ಮೀ ಬದ್ದಿಗೇಗ ಮಸೆಕ್ಕೆ ಕೂರಾರು ಸಲಾಮಿತ್ತಿರಿಕಂ ಇತ್ರುಕೊದ್ದೆ ವರ ಮುಹಿ ಮುಹೆಕ್ಕೆ ಮೀ ಕುಡ ಕುಡ ಬದಲಾಯಕು ಮಾ ಹಿಂಹಮ ಜೇಗೆ ಅದಿ ಹಲುವಿ ಕಮಾಯಕೀಗ ತಕೆತಿ ಕೋಶಾಲೆವೇನೆ ಏಮ ಮೀರೆಸ್ ಹುರಿಹಾ ಬೆಫ್ಲೆನ್ಸ್ ಮಮ್ ಅಜುಮ ಬಲಾ ಲಾಣಿಕ ಮ ಉಮ್ಮೀದ್ ಮೆ ಕೂರನೆ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: කොම ඉන්සාන කීවස් එහෙම මිහුන්නා තෆාතු විස්නොමෙක් ගෙන් ගොලෑමි හේ එක එක කං කමාමෙදු විස්නා ෆිකුරු කුරුමුගා ඛියාල් තෆාතු වනී එහෙම වෙගෙන් ඒ අල්ලාහුගේ හිකමත් ෆොලොන් එකං හමජස්සවා ෆාවා ගොයි කං කමාමෙදු විස්නා ෆිකුරුක වාහක දක්කා හෙදමුගා කොම්මෙ මීහකු වෙස් එහෙම මීහුන්ගේ ඛියාලං හුරුමත් තෙරකොන් හිතුමි මෑ මීහුන්ගේ ගොයි ඉස්ලාම් දීනුගා ඔන්න ගොතකී තිමාගේ අමින්ල කංකමුගයා තිමා එතනෙක්ගා ඉස්ව හරකෑ තෙරිවා තනෙක්ගෙ කංකමුගයා මුළි කවුමක් මංෆාහුරි කංකමුගා කමක් එකශීගෙන්වා මීහුන්ගේ මශ්වරායා ඛියාල් හෝදෑගෙන් කින මීහුන් එබ්බස්වා ගොතකං එකංකංකුරුන් අغලබීයත තබාවුමකී එයි එගොතක් කන්තක් කුරා මීහකු හමමගුන් එක්කිභාවගෙන් නොදානෙකං می امتو گمان نبی یا ونی انگوافا اتر اک لیگ فانکی اسلامی امتا مین اللہ دیکھے وی ام میری ویتی نمونا کن کی ریت قرآن گا انگوافا واہندو اسلامی امتا نسبہ وا کم میں میہ کوئس اک لیگ فانو دیکھے وی ریتی نمونا یا تبا وان جہینے اتر مین نبی یا گے سیرت دراسا کفی کم میں میہ کا وانہناوے گے نوان حقیقت کی ඉතුරු එකලේගෙ ෆානෝගෙ ખાસ ෆොලුකංකමු ගයා මුලි උම්මතක් කුරිමති වාකංකමුගා කමං එක ශීගෙන්වා আদি එකලේගෙ ෆානෝ ඉතුබාරු කරවවා මිස්මිහුන්නා මශ්වරා කරවවමුන් ගෙන්දෙවිකං අමින්ල ෆොලුකංකමුගෙ මිසාලකී ඉතුරු එකලේගෙ ෆානෝගෙ අඹිකඹදුන් මෑන් අල්ලාහ් එක මනාය රුසුන් ලැබි ආයිෂතුගෙ ෆානා බෙහෙගතුම් බයකු මිහුන් හදාගෙන් දෙකි දොගු වාහකෑගා ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಮುಳಿ ಉಮ್ಮತ ದಿಮಾವಾ ಕಂಕಮುಗೆ ಮಿಸಾಲಕಿ ಪದುರು ಹಂಗುರಾಮಾಗೆ ಕುರಿನ್ ನಾಫಹುಂ ಏಕಲೇಗೆ ಫಾನು ಅಮಲ್ ಕುರೆವಿಗೊತಾ ಉಹುದು ಹಂಗುರಾಮಯ ಖಂದಕ ಹಂಗುರಾಮ ಫಿಶುಮುಗೆ ಕುರಿನ್ ಅಮಲ್ ಕುರೆವಿಗೆ ಅದಿ ಮ್ಯಾನ್ ಅಲ್ಲಾಹು ಇತುರು ಏಕಲೇಗೆ ಫಾನಂ ಅಮುರು ಕುರವ್ವಾ ಅಂಗವಾ ಫಾವನಿ ದುನಿಯವಿ ಕಂಕಮುಗ ಮೀಸ್ತಕುನ್ನ ಮಶ್ವರಾ ಕುರೆವುಮ ಏಕಲಾಂಗೆ ವಹೀ ಕುರವ್ವಾ ಫಾವೆ وشاورهم في الامر آل عمران سورة جي ستيك فانساس نووانا آية ماني ادي كنتكو غاكا ليك فانو اميهننا مشورا كرواشي دنياوي كنكمو غا مفدا هردنا اصول كان الفا واحدو مسلمون جي ترين بايم ميهم مي اصولا خلافا عمل كرامون داتا فنكمي هتاما هوريكامي شكين نگتو غا تمايا فنكتكي ಎಮ್ಮೆ ಮೊಳಗೊಯ್ಕಂದೆಕೆ ಎಹೆ ಮೀಹುನ್ನ ಫೆನ್ನ ಗೊತ ಹುರುಮೆತ್ತೆರಿಕೊನ್ನುಹಿತ ಅಗ್ಲಬೀಯತ ತಬಾನುವಾ ಮೀಹಕಿ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಗೆಂದಾ ಮೀಹೆ ಕೀರ್ತಿ ರಸೂಲಾಗೆ ಫಹುಗಾ ವಡಾಗೆನ್ನೆವಿ ಖಲೀಫಾಯಕು ವಿದಾಳೊಯ್ಫಾವೆ ಮನಿಸ್ತಬದ್ದ ಬಿರಈಹಿ ಫಕದ್ ಹಲಕ್ ಮನಯಿ ಎಮೀಹಕ ಫೆನ್ನ ಗೊತುಗಾ ಹಿಫಹಟ್ಟಾಫಿ ಮೀಹಾಯಿ ಹಮಕಶವರುಂ ಹಲಾಕುಗೆ ತೆರೆಯ ವೆಟ್ಟಿಜ್ಜ ಮೀಹೆಕೆ اللہ فرہم گتو گا ایمان ویگن تی بے مومنون نکی دے دنیے گے نصیب ورین کمو گا اللہ کنڈ علو وافا وائرو ایبا میہن گے کی بے گا اشا گن فاوا متی وری صفت کامدو کیری دی قرآن گے اتن آیتے گا بیان کرا وافاوے ادی انک کلون علو گنڈو من مسلمون گے نفس تہو گا اے صفتن اشا گننے امون اے نفس تا زینا

දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස් නොදිහ එක මෙගහටස් දිවහිම් අබදුවස් එම්ම ගාතු

0: ගුණියවස් විදුවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම්ම.
1: දිවෙහි එම එහුන් දෙරන්න බද්දල් කොරණී
2: වරන් හාස හුෂයලුන් තෙරී ගෙස්ට ආර්ජේ
3: ආර්ජේ ගතුගා බද්දල් කොරා පරාතායකු තෆාතු මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්
2: ගෙස්ට ආර්ජේ නුවදිහ එක මෙගහට්ස් දිවෙහි එම
4: ගෙස්ට් ආර්ජේ බුරස් වෙද්දුහුගේ රේගඩු අගඩි පනරෑග ස්ටඩියෝයිම් වගුතුම්.
5: මීහුම් බුණේ ලොයිපකි එතන් හාස් වාහකෙ බුණෙති එහුසාසකි. ඒනම විස් මීගේෙන් මේ උපාවිරිකන් ගෙනුවනි ඒ වාහකතකායකු හික්කෑම් රාගෙ කුලලා මෙහුණීමක්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්.
1: Tea time request.

0: Mic off, bajo.
1: Love it.
2: නොදී එකම මෙගාහර්ට්ස් දිවයි FM දිවෙහිගේ මුණ ෆුව ෆිලුවා දිනමුග අපදුවස්.

0: එකම එකස්. දිවහිඟ මොනිෆු පිළිවැද නොමුග අබදුවස්.
1: අද වර ෆෝරිගද ලවේක ෆොහු පර්පල් රේන් මේ අල්බමුන් දෙම්යොතී වරන් මඩුමොලි ලවේ ඉගේතොන් නෆ්සන් හමහිමයෙන්කන් ගෙනස් දේනක හල්ල ලවේ ටේක් මි විතියු. මේ ලවේකි ප්‍රින්ස් අදි පර්පල් රේන් මි ෆිල්ම්ගේ බතලා ඔපලෝනියාගේ හික්කෑම් හුෂෙළුමෙන් ෆිල්ම්ගේ වාහකෑගීමනේ ලෝබීගේ කුළුන් වර ෆුරිහම සිෆකොද්දේ මි ලවෑන් ප්‍රින්ස්ගේ ෆරාතුන් ආමුකොප් ෆෙන්න ජෙහිලුම් කුඩ සිෆතවගේ බදල්ග එනගේ හිතුකවා නාසුක් ලෝබ් වෙතිකන් හාමවෙගෙන්දේ. එහෙම මිෆාර් ටේක් මි විත් යූ.

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහට්ස්
1: අමානඇත්තෙරිකමකි මුජතමයිග්ගා හුන්නන් ජෙහේ අහ්ලාකයාතුගේ මෑගණඩු එබ්බ මකාරිමුල් අහ්ලාගුගෙ තෙරෙෙන් හිමනේ එම්ම මුහිම්මු එක්කන්ත එහෙම් වේ අමානඇත්තෙරිකං ගුලිෆාවනී ඊමාන්කම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් හදීස් කුරවාෆාවේ ලා ඊමාන ලිමල්ලා අමානත ලහු වලා දීන ලිමල්ලා අහ්දල මානයි අමානඇත්තෙරිකං නෙම්මීහායන් ඊමාන්කමෙන් නෙතෙ අදි අහ්ද වෆාතෙරි නුවා මීහක දීනෙන් නෙතෙ අමානඇත්තෙරිකමුගෙ දායිරායකි වර ෆුලා දායිරාය ඒගෙ තෙරේගා ﷲගෙ ḥaggutaka ādamuge darīnge ḥaggutan ekulebigenbe huriha masʻūliyyate ege emme mati darajaen feshigen emme dashu darajae dānden amānātuge terega himenigenbe dīni gotun timā adā kuran jehe komme wājibaki amānāte timāya timāge akho anen insānaka demedu timā hinga muʿāmalātakugayya තිමායා තිමාගේ වෙරි රස්කලාංගයා දෙමෙදුගේ ගුළුන්තකුගා අමානඇත්තෙරිවුමකී හිංහමජෙහුමා අමන් අමාංකමා රක්කාතෙරිකං ලිබිදේකමේ තිමායා හවාලිවෙෆාවා කොම්මෙ කමෙක්ගා තිමායකී මස්ඌූල්වරියේ මුජතමාගේ කුරිමතිීගා මස්ඌූලියතු උෆුලන් ජෙහේනේ ෆදෑන් අල්لهගේ හවරතු ගාවෙස් මස්ඌූලුවන් ජෙහේමිහේ අල් ඉමාමු බුහාරිය الامام مسلم رواكوري حديث فلگه مانا گاوي تي ابامي هون كوري كومم ميهكي بلهتون تريكي ادي تي ابامي هون كوري كومم ميهكي اميهكو بلهتان جهه بايگگه مچا مسئول وريكي وري ميهاي بلهتون تريكي ادي ايناگه رايتونگه مچا مسئول وگم با ميهكي فريهناي ايناگه اهول ورينگه تريگا බලහට්ට මිහෙක අදි ඒනා බලහට්ටන් ජෙහේ බයිග්ගෙ මච්ච මස්ඌූලුවගෙන්වා මීහෙකෙ අංහෙනයි ඒනාගේ ෆිරිමීහාගේ ගේගා බෙලෙහෙට්ටුන් තෙරියකෙ අදි ඒනා බලහට්ටන් ජෙහේ බයිග්ගෙ මච්ච මස්ඌූලුවගෙන්වා මීහෙකෙ අදි හාදිම් මිහයි ඒනාගේ සාහිබු මීහාගේ මුදලාමෙදු බෙලෙහෙට්ටුන් තෙරියකෙ අදි ඒනා බලහට්ටන් ජෙහේ බයිග්ගෙ මච්චම් මස්ඌූලුවගෙන්වා මිහෙකෙ ෆහෙ තියබෑ මීහුන් කුරෙ කොම්මෙ මීහැකී වෙස් බෙලෙහෙට්ටු තෙරියකෙ අදි ඒනා බලහට්ටන් ජෙහේ බයකාමෙදු මස්ඌූලුවගෙන්වා මිහෙකෙ මස්ඌූලියතු උෆුලුමකී හුඳගූකමෙ බුරකමෙ උඩුතකා බිමා ෆරුබදතන් එ උෆුලුම බිරුවෙතිවේ එකමුන් මනාවෙකෙ مان الله وحيك ربي إنا عرضنا الأمانة على السماوات والأرض والجبال فأبين أن يحملنها وأشفقن منها وحملها الإنسان إنه كان ظلوما جهولا معني هما كشور أرتكا بمشا فربدتك تمنى سكالانج أمانا إبهي تكليف تن وشهر بيمه ފަހެ އެތަކެތި އެކަން އުފުލުމުން އެއްކިބާވެ މަނާވެގަތެ އަދި އެކަމާމެދު އެތަކެތި ބިރުވެތިވިއެ އަދި އިންސާނާ އެ އަމާނައިން އުފުލިއެ ހަމަކަށަވަރުން އެ އިંސާނާ ވީ އަނިޔާވެރި ތަންދޮރު ނުދަންނަ މީހަކު